මොකද හරි මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑ නිකේ කා

0: යදෙමව්පියන් නෑ දෑයින් දෙපිල බෙදුනමයි.
1: සැනසිල්ල ළඟම පෙනි පෙනි දැයි තවම සෝක වන්නේ.
0: පියරැල්ල වෙරළෙ හැටි හැටි මේ මොකද ආදු දෙන්නේ.

0: රැගේ තහත් එපා. අපි දුක සැපයකට විඳිමු. එතන තමයි අමර සැප. ගින්දර පිටතන් එපා. පිට ගින්දර රැගේ තහත් එපා. අපි දුක සැප එකට විඳිමු. එතන තමයි අමර සැප.
1: හකුරුතු තපේ ඇති හැමලිදේ මවතුර ඇති මූදයි වෙල්ලයි වාගේ විඳිමු එකතු වී.
0: දියරල්ල වෙරළ හැපි හැපි මේ ඔබ දහාදු වෙන්නේ. දියරල්ල වෙරළ හැපි හැපි මේ ඔබ දහාදු වෙන්නේ. මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑනේ. මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑනේ.

අහිංසක රෝගීන් හට අප උපස්ථාන කිරීමත් හැකිනම් ඔබේ රුධිරය පවා පරිත්‍යාගය කිරීමට පුළුවන්කමක් තිබේ නම් එය උතුම් විනි

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන්හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද උතුම් මිනිස්

වැල්ලේ ඉපදී හැදුනා වැඩුනා මේ මගේ ගමෙහි කඩුවේ සුද්දන් හතකල් මල් විකුණන එක රස්සාවට මං කෙරුවේ දවසක් සවසක වැල්ලේ ඇවිදින සුද්දිය කුව මත් කුටුවේ ඇගිරුව දකලා මගේ හිත බැ

0: ගීතයට නව ආකෘතියක නව සංගීත අරුතක්.
1: A new dimension to the traditional song, the tears and smiles of a woman of the sea.
0: උදුම්බරා බඹරු ඇවිත්.

0: බර්ටෝල් බ්‍රෙෂ්ට් හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන.
1: Bertolt Brecht on Hitler's Cabinet of Ministers.
2: මෙරදී ඇමතිවරු

0: සිටිය යුතුයි යලි යලි මේ ගැන අපිම. ඇයි රටපාලනේ මේ තරමට අසීරු?
1: සූරා කමින් බුරු කියමින් රජ දෙන්න යන්තම් හරි උගත්කමක් ඕනෑ නිසාමද?

0: අපේ ජන සංගීතයේ තුලින් රිදී නිම්නේ රිද්මය.
1: The rhythms of our folk music provide a setting for the saga of an uprooted family seeking fresh pastures.

සෙවනැනේ සුරාවිතයි ගීපොතයි අතින්ගෙන තුරුවතුලේ නිල් සෙවනැනේ.

රසයි යකඩ බොල එකට පලයි එක පලයි.

අඩතිර හැර බලනු වැනේ දෙවොල හිස්වෙලා කිලිටි දෙපා ගැටුණු දිනේ කහදිය ඉසලා රන් කහවනු පිදවුම් තටු සිරස